නානක රාම නාම ගුණ ගයයි දර්ග නිර්මල සෝයේ ජුප්‍රවරකේයාපම් තෙන කොයින මාරයි අන්දර නාම නදාන සදාගුණ සාරයි එකටේක ගම මනතන ප්‍රවතාරයි ලග රංගය පාර කෝන උතාරයි ගුර්මුඛ හරි ගුණ ගායි සහජ සුඛ සාරයි නානක නාම නදාන හෘදය ඔර හරයි

0: මංගධම්මාධම්ම සෝප්‍රභචිත්තනයාවයි නානක නහි කරම්ම
1: නානක කහි කරජතන මාල කමවේ කාන්දඩි ජීලහ ඉන්නසාවිතෝල තන ජඩයි අපනෑ ලහසෝසජන ටෝල සජ්ජන සච්චාව පාතිසාහෝ හිරසාහදැසාහෝ ජිසුපාසුවහ